පාලන පූතංගා පාපං ගාතමෙත අපාර මුන්ගන් උදාාර්මුණ ගන් ප්‍රනාම් නිර්පැනකාම් මත දෝත ප්‍රචාන් මෙතගතයා හණඩයා ලෙස්සයා කර්මාදෘශ්‍යයා තර් මස්සරවා ප්‍රනාා ඩියන්ඩන් බඩ්ඩයා එච්චාචරීෂන්තු ඇපරසාද.